ඊලා තේම සාරි ඩියලොක්ට මීලා තේකං අත්තික ආජාමිත මෝකන් අසන මොටස් කිදු කුසුක්ක සෝ ජෝලාව මටේලා තේම ටම්නක්කතිම යලා මේ කතාව යුට සර්වීගයා නෑතිව කනවෙලා මඟත් සුක සෝ ජෝක්ටිල්ලුගින්.